0: Ladies and gentlemen, the game is over.
1: DVFM නුව දිහ එක මෙ බහ
2: රන්තකා ගුලිපවි තික්්‍යයාම රීත ලවසා
3: රේ ආතෙස් කුරියේ
4: ගේ
1: දිවහිගේ මොනිසු ෆිල්වැදෙනනමුග අබදුවෙස්.

0: කොම්ම හප්තායකවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනද අමයකනි නෝදිහයකෙන් මෙගහට් දිවහි එෙමු
1: නෝදිහ එකෙන් මෙගහට් දිවහි එෙමු.

0: දිවෙහ FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: අමානත්තරිකමකී මුජ්තමයිග්ගා හුන්නන් ජෙහේ අඛලාකියාතුගේ මෑගඬු එබ්බ මකාරිමුල් අඛලාගුගේ තෙරෙන් හිමනේ එම්මෙ මුහිම්මු එක්කන්ත එහෙම් වේ අමානත්තරිකං ගුලිෆාවණී ඊමාංකම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් කුරවාෆාවේ ලා ඊමාන ලිමන් ලා අමානත ලහු වලා දීන ලිමන් ලා අහ්ද ලහ මානයි අමානත්තරිකං නෙම්මීහායන් ඊමාංකමෙන් නෙත අදි අහ්ද වෆාතරි නුවා මීහක දීනෙන් නෙත අමානත්තරිකමුගේ දායිරායකි ವರ ಫುಳಾ ದಾಯಿರಾಯ್ ಏಗೆ ತೆರೆಗ ಅಲ್ಲಾಹುಗೆ ಹಗ್ಗುತಕ ಆದಮುಗೆ ದರೀಂಗೆ ಹಗ್ಗುತಂ ಎಕುಲೆವಿಗೆಂಬೆ ಹುರಿಹಾ ಮಸೂಲಿಯತೆ ಏಗೆ ಎಮ್ಮೆ ಮತಿ ದರಜಾಂ ಫೆಶಿಗೆಂ ಎಮ್ಮೆ ದಶು ದರಜೆ ದಾಂದೆಂ ಅಮಾನಾತುಗೆ ತೆರೆಗ ಹಿಮೆನಿಗೆಂಬೆ ದೀನಿ ಗೊತುಂ ತಿಮಾ ಅದಾಕುರಂಜೆಹೆ ಕೊಮ್ಮೆ ವಾಜಿಬಕಿ ಅಮಾನಾತೆ ತಿಮಾಯ ತಿಮಾಗೆ ಅಹ್ ಅನಂ ಇನ್ಸಾನ ಕಾದೆಮೆದು ತಿಮಾ ಹಿಂಗಾ ಮುಆಮಲಾತಕುಗಯ್ಯ ತಿಮಾಯ ತಿಮಾಗೆ ವೆರಿ ರಸ್ಕಲಾಂಗ್ಯಾದೆಮೆದುಗೆ ಗುಳುಂತಕುಗಾ ಅಮಾನಾತ್ತೆರಿವುಮಕಿ ಹಿಂಹಮಜೆಹುಮಾ ಅಮನ್ ಅಮಾಂಕಮ ರಕ್ಕಾತೆರಿಕಂ ಲಿಬಿದೇಕಮೆ ತಿಮಾಯ ಹವಾಲಿವೆಫಾವಾ ಕೊಮ್ಮೆ ಕಮೆಗ್ಗ ತಿಮಾಯಕಿ

0: එක රබලබ දිවහින්ගේ උපාවරි කවුන්දුවස්
1: වතන් දිවහිමිහා උපාවසනකි මිනිය නැති වතුන් දෙකවරල්ලෝ බිවේ
2: දිවහි රාජ්‍යයේ පහුරුවරි කවුමිතුවහුගේ තහුණියා යා හෙවදුන්තා නෝදිහ එක මෙගාහර්ට්ස් දිවහි FM ගේ එහුන් තරිනෂා දිවහි එම්මේ හාලුවෙත් අහුන්නා අහුතුන්නා ලෝයිපායකවරිස් කුරං

0: මේ කුර්ආනුගා මිසකුන්න හොරිහා භාවතකුම් මිසාල් ජෙසවීමේ එයි ඒවරෙන් හඳුම කුලවමට්ටකයි
1: දිවයි FM 91.1 MHz.

0: දිවහිFM දිවහින් නායකු නොමදිහ එක මෙගහට්ස්
1: නොමදිහ එක මෙගහට්ස් දිවහිFM

0: ඒක රබලබල් දිවිහිගේ උපාවරි කවුන්ස්
1: වතන් දිවිහි මීහා උපාවසනකි මිනියා නැති වතන් දෙකේ වරල්ලෝ බිවේ
2: දිවිහි රාජ්‍යයේ පහුරුවරි කවුමිතු ඔහුගේ තහුණියා යා හෙවදුන්ත නෝදිහ එකේ මෙගාහර්ට්ස් දිවිහි FM ගේ එහුන් තෙරිනෂා දිවිහි එම්මේ හාලුවෙත අහුන්නා අහුතුන්නා ලෝයිපායකු අරිස්කුරන්

0: මයින් ගෑඩු දිවෙහි FM දිවෙහි FM දිවෙහි නෑකු
1: නුවදිහ එකෙන් මෙගහත්ස් දිවෙහි FM
2: ලවයකක් පහෝ ලවයි

0: මේ ශපකි හසක සම්මුගේ එවල්ලාගේ වෝකලිට් සම්මුගේ හම වරපොඩු ඉස්නගුමන්ගේ එගොතකොමතින් ඒරු කළ කොමි දවා ගුඩේ කොමස් එච්ච නෙරම්වගෙන් අසු මුල් ටීමු බේනු විදෙන් සම්මුවයගේ ඉස්නගයගේ හම සම්මුගේ වරක් බුර මසක්කතෙන් ඒ ඒ තේරෙන්ච් කුරුමා එහුරයා කංකමකේ එගොතන් අස්සුව අයිඩියයන් අසු අයිඩියයක එගොතක් කුරිය ගෙන්දිය හම බුර මසක්කතෙන්
1: රාජ්‍යයක කවමී වර කියීන රීති ලවතකෙන් නෙර ෝරිරු මිමේශප් හිමනානෙ ලවත ඉක්තියාර් කුරි කියනෙ.
0: අසු ලවත චස්කුරමග කරිය පුරතම වෙලි ෝකලිස්ටම් ෆයිනල් කර ඇතද ෝකලිස්ටම් ෆයිනල් කොප ෝකලිස්ටම් තෙරේග තිබි කියම් එයම් එම ගෞමී මේශප් ෆිල්ගේ කියන් එම රගලු මියන්තක සෙදෙක්ටුකෝ එමිහුන්ගේ තෙරෙයින් එමිහුම් බේනුම්වා එමිහුන්නා ගුලේ කහලා ලවතකෙන් අස්සු සෙලෙක්ට කරමු දියේ එගොතන් අස්සු ලවත සෙලෙක්ෂණ අදා පෙහෙර
1: මේ මුලි මේෂප් එක්කොන් නිම්මාල කීහා මුත්ත තෙන්නේකි
0: කමි මේෂපම නෙරෙන් නොනි ඒක මසක්කතක අස්ලුහම හගේගත බලකම වඥාම මැක්සිමම් වන් වීක් අස්සු වානේ ඒගේ ලිරික්ස් අතරේක අයිඩියා ක්‍රියේට් කරමු මේ බෑබ කුරියක් ගෙන්දිය ඒරුගා අම ගෙන්ගොස්ස මුලියත් එක්කොන් නිම්මාල වුනේ වන් වීක් තෙරේක
1: මේ ගෞමි මේෂප්ප ආමුන්ගේ ෆරාතන් ලැබුණී කොන් කහල තරහිබේ
0: අස්සු හැම හේවල්ලන් උම්මිදෙවිස් නුකුරන් අස්සු ගෞමි මේෂප් ඒ හේවල්ලාගේ අනෙන් යූටියුබ් දූකල්ලි දෙවණ තිම්මණ ලවයි දැන් දූකල්ලි රු ගමිමුණි ඊට ලවත නුලා එගොත නෙරුණු තිම්මණ ලවයි දැන් ඒති එවසරක උම්මිද නුකුරන් අස්සු ගෞමි මේෂප් එන් එගොතක හංගාපානේ කමක එකමගේ ඉන්ඩස්ට්‍රි තරේග ස්තෆාතු එච්චක වීම කන්නේ ඒති හැම ෆිටෙම උම්මේද කර නෝනේ හේවල්ලන් උම්මේද කර වරවර අස්තු මුලියති හැම තරුවේ වර ෆෝර් වර වරන් උපාවරි වර හින්ගම ජේ තරුවේ මං ලිපිගෙන් දිය
1: කුඩේරුන් සරෙන් අමිල්ලයන් එම්මේ ගයාවි නොත හාස ලෙබ්බේ මි ෆිටිය දෙවුණු කෝමි ලවේ කි කොබ
0: ආ වර කුඩේරුස් සරේ පිසිකෙන් එස් ආ වර ගයා ලවෙන් ඒ ගෞ මම්මිය ගලි කුරි රීති නිශාන ගෞ මම් මිය දුලි කොල් රීති නිශාන ගෞමි පොංගින ඒ ලව හස්සම වර හිංගම චේ වර රීති ගෑම ලවෙන්ගේ
1: එමෙ ෆහු සුවාලේගේ ගොතුන් මේ ගෞමි දෝහ අර්මෙන්ගේ අඩෝ හුම් තෙරින්න ෆිට දෙම් බේනුවා මෙසේජ් එක කිකොබ
0: ගෞමි දෝහ ගුලෙන් හේවල්ලාගේ ෆරාතුන් වනේ ෆිට හැම මුල ටීමගේ ෆරාතුන් අස්තු අරුණ සකාෆත කිවිස් ඒ සාතු ගම ගෞමි එච්ච එහෙම අරුණ බොඩබර ජහා බයික් ගයිසෙතු නෝනියම් සකාෆ දිරුවා බයික් ගයිසෙතු අම ෆිට බුණලන් ඔති ගෞමි කංකං ඉස්කුරාෂේ ගෞමු කුරිය නෙරේෂේ අමිල්ල ෆෑදා එකඤ්ඤ නූනේ හොරිහා එච්චකීවිස් ගෞමු කුරිය නෙරගෙන් ගෞම රගලු ගොයි වාකම වඤ්ඤාම ඒහ මහල්මෙන් හාස්සක අරමෙන් සුවානුන්න එගතුග සුවානුන් ඒ අසුමුග එන් අරමෙක එගතුග කුරිය නෙරවිච්චකම වඤ්ඤාම ගෞම ඉස්කුරා අසුම් නෙරවිච්චකම වඤ්ඤාම එවානේ ගෞම තරගියව ගෞම කුරියර හම එසුවානුන්න ආදි ආර්මෙන්ගේ බැම්බ ෆෑන්න කාබ ෆෑන්න වෙසම එහින්ගම ජොම් ලිබේ ෆර උපාවරි කමක වාන අස්තු කාබ ෆෑන්ගවාක් ෆාහග මිකුරි කාබ ෆෑන්ගේ ආද කාදත ආහරුම දිරුවම මෙන්න ඒ අස්සු ගෞමුගේ තරිකයි නොමගේ තරික තකු තෙරේ ගිමනේ කංකම් වීම ඒ හිමායක්කො ඒත්ති දිරුව අලා කරුමක හම හරම කුරවනක මෙහම මේ හම හේවල්ලා එම් වෙස් මේ කොද්දෙන හම ගෞමි හිදුමතෙන් අස්ලු ගෞමි හිදුමතෙන් මේ
1: හේවල්ලා බොඩ්බෙර ගුරුප්ගේ මෙනේච අහමද වලීද ආදේ ෆිට්ටයා අන්මි වාහක දක්කාලි ටෙලිග්‍රාම් එදරිකුන් මේ අයිසාබුන් හේවල්ලාගේ මේ ගෞමි මේෂප් අඩු හාලම ලවෙද්දියුම්ගේ කුරින් අදිවෙස එෆාරු හේවල්ලා බොඩ්බෙර ගුරුපන් ವರ ಹಾಸ ಶುಕುರೆ ಮೇ ಲವ ಅಳ್ಮೆನ ಹದಿಯಾ ಕುರಿಕ ಮಟ್ಟಕ
2: ಫೆಲಿದಾ ಕುದಿ ಕುದಿ ರತ್ತಕ ಹೆಲಿದಾ ಫೆಹಿ ಫೆಹಿ ಗಸ್ತಕ ಮೂದಾ ದೊಂಬೆಲಿ ತುಂಡಿತ ಕುಣ್ಣೆ ಹೆಲಿ ತುಂಬೆ

0: ස්ථානීය වස් පිළිවාදම නුවදිහ එකෙන් මෙගහර්ට්ස් දිවෙහි FM ටියුන් කොන්දම්මා.
1: ලෝබි ලෝබි

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: වාහක දෙක්කුමුගේ නිමතකි කීර්ති අල්ලාහ් ඉන්සානුන දෙව්වා ධර්ම කුරවවාවා වරම් මතිවැලේ නිමතේ එකමුගේ වසීලතකි දූ එහෙන්කමුන් දුලුගේ බේනුන් හේගොතුගා හිෆුමෂා බේකාර වාහක දෙක්කුමුන්නා මීහුන්න ගෙල්ලුන් දෙනිවි කංකමුන් දූ සලාමෙක්කො රක්කාතෙරි කුරුමා මෑවෙගෙන්වා ඉස්ලාම් දීන් ගොවාලබ්බාෆාවේ මිගොතුන් දූ රක්කාතෙරි කුළවමකී දින්නවා කාමයාබ ලිබුමුගේ සබබ් තහුග තෙරෙයින් සබබෙක්කමුග ඉස්ලාම් දීන් කඩාළුවාෆාවා කඩ එළොවුමුන්නා අධි මිගොතක් කඩ එළොවී ඉරු ඒ වාහක ඇස්ෆා වනී ඉස්ලාම් දීනුගේ දෙරුකුන් කමුගාවා නමාදා ޒަކާތާ ދެމެދުގާކަމަށް ވުމުން ދުރަކާތެރި ކުރުމަށް އިސްލާމް ދީން ބާރު އަޅާފައިވާ މިންވަރު ހާމަވެގެންދޭ މިކަން ބަޔާން ކުރައްވާ ކީތ ﷲ ވަޙީ ކުރައްވާފަވެ ޤަދْ އަފْލަޙަ ﻟﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤ اللغو معرضون والذين هم للزكاة فاعلون معني مؤمن كامياب وجكن كشاوري امي هنكي امي هنك نمادوغا مرماتيري بتبه مي هنن ادي ابا امي هنكي بيكارو واحكتكا كنكمون درهلي بتبه مي هنن ادي ابا مي هنني زكاة دي مي هنن ادي ميغا ايتورون هيوباس بنموغا مچا دو هانوا آدكو ege beenun heyogotuga nuhifaha hindaku alaage iimankan siidaave furihamave adi ege sababun timaage nafsa libigenwa ruhani furihamakan naannaanekan kiita rasoola sallallahu alaihi wasallam bayan kurawafave hadith kurawvi la yastaqimu iimanu abdin hatta yastaqima qalbuhu wa la yastaqimu qalbuhu hatta yastaqima lisanu maanai alaage hi sida vejjo mad dan den enaage iman kan sida nu mahutte adi enaage du sida vejjo mad dan den enaage hi sida nu mahutte ehen kamu algon menge macha lazim wegen wani wahaka dakya fi nama heo bas nuuni nubunu adi edu riveti bas munu muge machan aada kuru ei riveti bahun wahaka dekkumaki wara mativeri adabaka vaatiya ಅದಿ ಐಫತ್ತೆರಿ ರಿವೆತಿ ಹೇವ ಬಹಕಿ ಏಗೆ ಸಬಬುಂ ತಿಮಾಗೆ ರಹಮತ್ತೆರಿ ನಶಾ ಅದಿ ಅದುವುನ್ನವ್ವೆಸ್ ಹೇವ ಅಸರುತಕ್ಕೆ ಫೋರಾಣೆ ಕಮಕವ್ವಾತಿ ಎಫದ ಹೇವ ಬಹುಗೆ ಸಬಬುಂ ರಹಮತ್ತೆರಿನ್ನ ಕುರಾಣೆ ಹೇವ ಅಸರಕಿ ಏಗೆ ಸಬಬುಂ ಎಮಿಹುಂಗೆ ಮೆದುಗಾ ಒನ್ನ ಗ್ಯಾಕ್ಕಮ ರಹಮತ್ತೆರಿ ಕಂ ಇತುರ ಬದಹಿವೆ ಎ ರಹಮತ್ತೆರಿ ಕಂ ದೆಮಿಯೋತು ಅದಿ ಎಫದ ಹೇವ ಬಹುಗೆ ಸಬಬುಂ ಅದುವುನ್ನ ಕುರಾಣೆ ಹೇವ ಅಸರಕಿ ಏಗೆ ಸಬಬುಂ ಎಬ ಅಮೀಹುಂಗೆ ದೆಕೊಳುವೆರಿಕನ್ ನೆತಿಗೋಸ್ ಎಬ ಅಮೀಹುಂಗೆ ಮೆದುಗಾ ರಹಮತ್ತೆರಿಕನ್ ಉಫೆದುಮ ಮಗುಫಹಿವೆಗೆಂದಿವು ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ಮಿ ಮತಿವರಿ ಉಂಗಣ್ಣವಾದೆವ್ವುಂತಕ ಎಗ್ಗೆವ್ವಾಗೊತುಗು ಮತಿನ್ ಅಳಗೊಣಮೆನ್ ದುಲುಗೆ ಬೇಣುಂ ಕುರಮುಂದಾನಮ ಇಸ್ಲಾಮೀ ಮುಜ್ತಮಾತಕುಗ ಅಬದುವೆಸ್ ಉನ್ನಾನಿ ಹಮಜೆಹುಮ ಸುಲ್ಹವೆರಿಕಂ

අදි හැම කශවරුන් උඩුතකායි බිං හෙද්දවී කාකුහේ කලේගෆානු එවරෙන්න්නා ස්වාල කුරව්වෑෆි නම එවරෙන් බුණානකං කශවරෙ අබ්බෝහේ කලේගෆානු විදාළවාශ තියබෑමීහුන් තිමං කලේගෆාන හබරුදීබලාශ අල්ලෝහ තිමං කලේගෆාන ගෙල්ලුමකං ඉරාද කුරව්වෑෆි නම අල්ලෝහ ෆියවා තියබෑමීහුන් අලුකංකුරා තකෙච්ච ඒ ගෙල්ලුන් දුරුකොද්ද විදානෙහියෙ නුවත එකලාංගෙ තිමං කලේගෙ ෆාන රහ්මතකං ඉරාද කුරව්වෑෆි නම එකලාංගෙ රහ්මෙන් අයනුදී එතකෙච්ච හිෆෙහෙට්ටිදානෙහියෙ කලේගෙ ෆාන විදාළුවාශ තිමං කලේගෙ ෆානං අල්ලෝහ ෆුදේ වකීලු කුරා මීහුන් වකීලු කුරා හොෂී එකලාංගෙ ෂේ